තනහන අන්දලේප ආරයෝටායා ඩෝගරවාට බහෝතකි ලෝඩි නාලා හෝ චඩ ලංගා කඇත චක්‍රියාචගයායා අවරසියානභ කඇත.